රූපරේඛනා රංග ජාකෝ රාග රූපනා රංග සර්වලායක සර්ව කායික සර්ව තේ යන භංග සර්ව දාතා සර්ව ඥාතා සර්ව කෝ ප්‍රතපාල දීන බන්ධ දයාල ස්වාමී ආද දේවා පාල දීන බන්ධ ප්‍රවීණ ශ්‍රී පද සර්ව කෝ කර්තාර බලංජනන චක්‍ර ජාකෝ චක්‍ර චේහනාකාර ජාත පාතන ගෝත්‍ර ගාථා රූප රේඛනා බරණ සර්ව දාතා සර්ව ඥාතා සර්ව භූවකෝ බරණ දුෂ්ට ගංජන් සතුරු